ලබන ඒ කියන්නේ මේ එන සෙනසුරාදා දැනටමත් සියලු ආසන වෙන් වී හමාරයි අනේ ඒ ගැන කතා කරන්න තමයි අද මේ අපේ වෑයම ඉතින් අද අපේ මෙදිරියට පැමිණ